0: www.livefm.lk. Hita pinovana rasa.
1: Live FM.

0: RRK. දැන් වෙලාව ලංකාව වෙලාවෙන් පාන්දර 5යි.
1: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk.
2: Live FM.

නැටවෙන සිින්දු අහන් අතරේ හිත සැනසන සිින්දුහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක් කරන්න. ක්ලාසික් රේඩියෝ දෙසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි. FM.LK

0: Live FM
1: ලංකාවේ අපේ වෙලාවෙන් දැන් වෙලාව උදේ 6යි.
2: වහන්සේ මගේ විශ්වාසයයි. ඔබ වහන්සේ මගේ ශක්තියයි. ඔබ වහන්සේ මගේ ආලෝකයයි. ඔබ වහන්සේ මගේ දියුණුවයි. මගේ මේ කීතය ඔබ වහන්සේට පූජෝපහාරයක්.

0: වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවිය ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM

0: ರೇಹಸ ನಿವನ ಹೃದಯ www.liveFM.lk.
1: FM.LK.

0: ಸೈಬರ್ ಅವಕಾಶೆ ಲಾಂಕೇಯ ಹದಗಸ್ಮ ಲೈವ್ ಎಫ್ಎಂ
1: liveFM.lk

0: දෙවුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: livefm.lk

0: livefm.lk
1: www.livefm.lk. Hita pinovana.

මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk FM.LK

0: Live FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM. දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM FM.LK

0: ආහාර ගමට හෝමා ගමට ගොඩ ගමට www.livefm.lk
1: FM.lk

il sole traine au vent sur le soleil. Si il sole traine

0: www.livefm.lk. Kita pinawa na rasa.
1: Livefm.lk.

0: ඉන්දියාවේ වෙලාව උදේ 7:00
1: fm.lk
2: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම live fm

0: ರುಹುನಟ ರಜರಟಟ ಸಿಂಕಡಗಲಟ www.liveFM.lk
1: FM.lk

0: www.mixcloud.com/mixcloud.lk.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම
1: Live FM. LiveFM.lk

0: Honorbertin og givet med Live FM.
1: Live FM.

0: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM
1: FM.LK

0: livefm.lk
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
1: Live FM.

0: RLK.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live Affair.

හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk FM.LK

0: www.livefm.lk. Kita pinawa na rasa.
1: Livefm.lk.

0: ஓகே.
1: நெட்டவின சிந்து அகநாத்தரே හිත සන සන සිඳුහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුන් ඉන් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: ಕೊನೆಗೆ ಅವಕಾಶ ಲಾಂಕಿಯ ಹದಗಸ್ಮ ಲೈವ್ ಎಫ್ ಎಂ
1: liveFM.lk.

LiveFM.lk නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
1: Live FM

0: FM.LK
1: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා ලයිව් FM.

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: Live FM

0: காவே விலாவிங்
1: livefm.lk
2: வேஹசன் நிவனரித்மய www.livefm.lk

0: නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

0: www.radiohelsinki.lk.
1: Vehessä nivana rytmejä. www.livefm.lk.

0: Live FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: రుహునట రజరటట సింకడగలట www.liveFM.lk
1: livefm.lk

రుహునట రజరటట సింకడగలట www.liveFM.lk.

0: Live FM
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: FM.LK

0: ලංකාවේ අපේ වෙලාවෙන් දැන් වෙලාව උදේ 11යි.
1: livefm.lk
2: වෙහෙස නිවන රිද්මය www.livefm.lk

0: ಜೇಸನ್ ನಿವನ ರಿದ್ಮಯ www.liveFM.lk.
1: Live FM.

0: livefm.lk
1: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: හිතට දැනෙන රිද්මය Live FM.
1: Live FM.

0: ರೇಸ ನಿವನ ರಿತ್ಮಯ www.liveFM.lk
1: Live FM.

0: Live FM.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk

0: වෙලාවෙන් උදේ 11:40. නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දෙසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

0: ආහාර ගමට හෝමා ගමට ගොඩ ගමට www.livefm.lk
1: livefm.lk

LK. Ruhunata, Rajaratata, Sinkadagalata. www.livefm.lk.

0: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: live fm.lk

0: ලංකා වෙලාවෙන් මධ්‍යහන 12:20.
1: එහෙ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.

0: 105fm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.

0: www.livefm.lk. Kita pinuwa na rasa.
1: Live FM.

0: live.fm.lk.
1: හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය live fm.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tunein Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: Live FM

0: Live FM.
1: නැට වෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රඩියෝ ගාඩන් ටියුනින් රඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ්බඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: sikiyat hitotu danina rhythmaya live fm
1: livefm.lk

0: livefm.lk.
1: වේහස නිවන රිද්මය www.livefm.lk.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: Live FM

0: 5fm.lk
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: livefm.lk

0: ලිකයි විනාඩි
1: fm.lk
2: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම live fm

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: Live FM

0: කියලා ලෙකයි විනාඩි 40යි. එහෙ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: Live FM.

අහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk FM.LK

0: 95fm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.

0: මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: Live FM.

livefm.lk. නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: www.livefm.lk. Hitta Pinovana Rasa.
1: Livefm.lk.

RK. ರುಹುನಟ ರಜರಟಟ ಸಿಂಕಡಗಲಟ www.liveFM.lk.

0: www.liveofm.lk. Kita pinawa na rasa.
1: LiveFM.lk.

0: ඉන්න දැංවෙලාව ලංකාවෙලාවෙන් දවල් දෙකයි
1: හතුම්
0: නැටවෙන සින්දු අහන් අතරේ හිත සැනසෙන සින්දුහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: Live FM.

LK. ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: ගැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දෙසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM

0: Live FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM. දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: www.livefm.lk. Hita Pinova na rasa.
1: Livefm.lk.

0: සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

LiveFM.lk Cyber Avakashi Lankiya Hadagasma LiveFM.

0: අතරේ හිත සනසන සින්දුහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM

0: සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: FM.lk

0: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා
1: Live FM.lk

0: වෙලාව සවස 4:20යි. එහෙ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: Live FM.

0: Live FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM. දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: श्रीलंकी रिदमय विश्व सिसारा लाइव एफएम
1: livefm.lk

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.
1: Live FM.

0: 105fm.lk
1: නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දෙසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: ලෙහෙස නිවන රිද්මය www.livefm.lk
1: Live FM

0: පහයි ලංකාවේ වෙලාවෙන්
1: live fm.lk
0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු live fm දැන් ලොව සුපතල රේඩියෝ garden tune in රේඩියෝ fm යන app හරහා වගේම තවත් web අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් live fm යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. live fm නොනවතින ගී රිද්මය.

OK. ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: සවස පහයි විසයි රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
1: Live FM

0: නැටවෙන සිින්දු අහන අතරේ හිත සැනසෙන සිින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: FM.lk

0: www.radio.lk.
1: නැට වෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: ರೇಯಸ್ ನಿವರ್ಣ ಹೃದ್ಮಯ www.livefm.lk
1: livefm.lk

0: Live FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM. දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: Live FM.

0: Live FM.
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: пинагиритмая Live FM.
1: LiveFM.lk

0: ඉන්දියාවෙන් සවස 6යි
1: විසම්
2: www.livefm.lk හිත පිනව

0: සයිබර් අවකාශයේ ලාංකේය හදගැස්ම
1: Live FM.lk

සවස 6යි 40යි. දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.

0: Live FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

මෙන්න එනවා වන වන වනවන කියනකොට කට්ටිය විනා වෙනවා. වනන්නේ වෙන මොකවත් නෙවෙයි, කඩුව කඩුව කඩුව වනවන එනවා.

පේනවා. ඒ තරම්ම පවපුල්. ඉතින් මේ කැලිපහේ ටෝච් එකක් තිබුණා මාමා කෙනෙක් ළඟ. එයා ගැහුවා වේදිකාවට ටෝච් එක මම බලා ගන්නම් දෙන්නද වැඩ කියලා. හැබැයි ඉතින් එයා ටෝච් ගැහුවට මේ දෙන්න එහෙම නෙමේ සටන් කරන්නේ රට ජාතිය ආගම. අම්මේ රට ජාතිය ආගම වෙනුවෙන්. ඔයාලට කැක්කුමක් තියෙනවද රට ජාතිය ආගමට? කැක්කුමක් තියෙනවද? අම්මා බා හරි එහෙනම් ටෝච් එළියට අපේ පැත්ත.

අර එහෙ කොල්ල කුරුට්ට මැරෙන කවුරු හින්දාද? මුන් දෙන්න හින්දා. දෙන්න ජොලියේ ඇන තියාගෙන මාරු වෙවි ලාම්පුවට කුලං ගහනවා. එලාර අල්ලගෙන ඉන්නවා, දුටු ගැමුණු උලං ගහනවා. ඊට පස්සේ දුටු ගැමුණු අල්ලගෙන ඉන්නවා, එලාර උලං ගහනවා. ඒ ඉස්සර නම් කරුවලේ හුලං ගැහුවේ, දැන් එහෙම නෙමේ. කෙලින්ම එලි පිටම ගහන්නේ. එකම පක්ෂය දෙපැත්තට බෙදිලා. අනේ අම්මේ කරන විගඩමක් නෑ, දැන් උන්ට ලැජ්ජක් නෑ. ඉස්සර නම් හොරෙන් ගැහුවේ, දැන් එලි පිටම ගහනවා. ගහලා ලැජ්ජ නැතුව ඡන්දෙත් ඉල්ලනවා. හැබැයි ඉතින් ඒ කාලේ

0: නැටවෙන සිින්දු අහන අතරේ හිත සැනසන සිින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දෙසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: FM.LK

0: FM.LK.
1: රාත්‍රි 7යි ලංකාවේ වෙලාව.
2: රුහුණට, රජරටට, සෙන්කඩගලට www.livefm.lk.

0: ಬೇಸ ನಿವನ ಹೃದ್ಮಯ www.liveFM.lk.
1: livefm.lk.

www.radiomaha.co.lk. ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: රාත්‍රී 7:20. ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

livefm.lk. ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: Live FM.

0: Fară mă, pentru măi ai, e magă de mă, visită rămă.
1: Doare ok.
2: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

ආකාශයේ ලාංකීය හදගස්ම Live FM ලංකාවේ දැන් වෙලාව රාත්‍රී 7:43 FM

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: FM.lk

0: 5fm.lk
1: Cyber අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM

ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM FM.LK

0: Live FM.
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රඩියෝ ගාඩන් ටියුනින් රඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ්බඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.

0: ආහාරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: FM.LK

0: Live FM
1: Ruhunata Rajaratata Sinkadagalata www.livefm.lk

0: පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: Live FM

ශ්‍රී ලාංකේය රිද්මය විශ්වයේ සිසාරා Live FM.

0: livefm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.

ਪਾਟਿਆ ਐਮਿਲੀ ਬਿਟੀਏ ਪਾਟਿਆਈ ਆਪੀ ਚੰਦ ਦੇਨੇ ਵਾਸੀਏ ਟਾਈ।

0: Live FM.
1: හිටියත් මෙහි හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.

0: ರುಹುನಟ ರಾಜರಟಟ ಸಿಂಕಡಗಲಟ www.liveFM.lk
1: FM.LK

0: Live FM.
1: ದೇಹಸ ನಿವರ್ಣ ಹೃದ್ಮಯ www.livefm.lk.

0: Sri Lankan Rhythm Vishwa Sisara Live FM
1: livefm.lk

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: livefm.lk

රාත්‍රී 9:20 දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

0: www.livefm.lk. Kita pinawa na rasa.
1: livefm.lk.

0: ರುಹುನಟ ರಜರಟಟ ಸಿಂಕಡಗಲಟ www.liveFM.lk
1: FM.LK

0: රාත්‍රී 9:40
1: FM
2: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වයේ සිසාරා Live FM.

ఉండలట, రజరటట, సింకడగలట. www.liveFM.lk Live FM.

0: livefm.lk
1: Sri Lanka Rhythmia Vishwesisara Live FM.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk. FM.LK.

0: காவி விழாவின்
1: லைவ் எஃப்எம்
2: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: Live FM

0: M.LK.
1: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

රාත්‍රී 10:20 සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම live fm live fm.lk

0: ವೇಹಸ ನಿವನ ಹೃದ್ಮಯ www.liveFM.lk.
1: Live FM.

0: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk
1: Live FM

0: www.radiomercury.org.lk.
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk.

0: නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: විකල්හයි දැන් වෙලාව.
2: Live FM.

0: livefm.lk.
1: Hey, hit up, hit up. Hit up to Danina Rhythmia. Live FM.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: FM.LK

0: සන්ධාවි වේලාවෙන් රාත්‍රී 11යි
1: 20යි. මහරගමට, හෝමාගමට, ගොඩගමට www.livefm.lk
2: FM.LK.

0: самый динамичный Live FM.
1: LiveFM.lk

0: Live FM
1: Cyber Avakashi Lankiya Hadagasma Live FM

0: రుహునట రజరటట సింకడగలట www.liveFM.lk
1: FM.lk

0: Live FM.
1: ವೇಹಸ ನಿವರ್ಣ ರಿತ್ಮಯ www.liveFM.lk.

0: හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM
1: livefm.lk

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: Live FM

0: විලාවෙන් හරියටම රෑ 12:20
1: FM.lk.
2: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: FM.LK

livefm.lk ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු live fm දැන් ලොව සුපතල radio garden tuning radio fm යන app හරහා වගේම තවත් web අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් live fm යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. live fm නොනවතින ගී රිද්මය.

0: පරිසරයෙන් හරියටම රැ 12:40යි. නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ විසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

0: FM.LK.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: කතන්දර එකයි. වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
1: FM.LK

0: KLK.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live Affair.

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: livefm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: livefm.lk

0: Live FM
1: Ruhunata Rajaratata Sinkadagalata www.livefm.lk

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

0: www.liveofm.lk. Kita pinawa na rasa.
1: LiveFM.lk.

0: ரேடியோசன் நிவர்ண ரித்மய www.livefm.lk.
1: FM.lk.

0: Live FM.
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රඩියෝ ගාඩන් ටියුනින් රඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ්බඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.

රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

0: Okay.
1: రుహునట రజరటట సింకడగలట www.liveFM.lk
2: ලංකාවේ ලාවෙන් පාන්දර දෙකයි 20යි.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

0: ගෘහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
1: FM.LK.

0: Live FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM FM.LK

0: fm.lk. ලංකාවේ වෙලාවෙන් දැන් වෙලාව පාන්දර 3:00.
1: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම
2: live fm.lk.

0: Live FM
1: ruhunata rajaratata sinkadagalata www.livefm.lk

0: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
1: කාවේ වෙලාවෙන් දැන් වෙලාව 5:03යි
2: livefm.lk

මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
1: livefm.lk

0: ಲೈವ್ ಎಫ್ ಎಂ
1: ಸೈಬರ್ ಅವಕಾಶ ಲಾಂಕಿಯ ಹದಗಸ್ಮ ಲೈವ್ ಎಫ್ ಎಂ

0: දැන් වෙලාව පාන්දර 3:40. නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දෙසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM

ಡಾಂಕಿ ರಿದ್ಮೆ ವಿಶ್ವೇ ಸಿಸಾರ ಲೈವ್ ಎಫ್ ಎಂ ಲೈವ್ ಎಫ್ ಎಂ ಡಾಟ್ ಎಲ್ ಕೆ

0: www.radio.lk.
1: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: Live FM

0: www.mahalakshmi.co.lk.
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk.

0: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
1: Live FM.

මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM FM.LK

0: www.lk.
1: www.lionfm.lk. Hit a pin of an

0: පාන්දර 4:40 www.livefm.lk හිත පිනවන රස
1: FM.LK.

0: Live FM
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: කතන්දර පහයි ලංකාවේ වෙලාවෙන්.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
2: Live FM

0: Live FM
1: రుహునట రాజరాటట శంకడగలట www.liveFM.lk

0: FM.LK.
1: වේහස නිවන රිද්මය www.liveFM.lk.

0: කතන්දර පහයි
1: විසයි
0: නොනවතින ගීවිත්මය
2: liveFM.lk.

0: livefm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk